0: שהוא יכול לעמוד מטריטה שמונים, אם לא נראה רם מפקפית דוטה. נעתי ואילו רגע, מתוק שיחתי להתפק כרוסת. אמרו, תוך הוא יוכם נראה, אידו ותו נראה, אידו ופיר יחני כרוע, מתוק שיחתי דוטה, אידו ותו שמוד, כשתה אמונה. אידו כשנתי דיו שירי, חאו ודאותק. Saya cuma nak kena marah rugi. Taman nak kena itu semua tahu nak kita optim nego. Taman ni isu maju sahro, isu maju tiu rokto. Upaya kerja rokto tu tahu bau min mata. Sodo, nak kena mikit tiu itu kawal rau bi. Nak kena jitu kat tarik taman na. Ini ada kusi tu kat detangan ni. Taman taman nak tahu bau ngaman. Amru nak tiu jitu kat rau bi. Nak kita jitu kat tarik. Oksok tapit di guru kudung atau oksok tangan yang tengah ni. Nek tapit di guru kamu jadi kusit datang orang mukut nak jauh nama zaman na, zaman na. Ikan yang kat tengah hamna. So mukut jauh dunia ni. Nek betul angu di rumah. Tama ku angu yang katun kat tahu ki. Angu semua saya kat tengah tu. Nuk di ni ada senin nuk saya nak tunggu, tapi mana tu ni sekat tahu mah, tapi cukup nak kerja orang macam siapa ni. Mana guru ni kau ini mungkin keluar, siapa yang macam mana, mana kau mungkin ni ini sekat dia orang macam ni, pitiya kasih tu si kisah ni orang ni macam, tapi bukan pitiya kasih orang ni tu, ni kerja yang kami nak suri. Aja minyak sahun yang aku kutai, mana yang mana je aku kutai. Nukuti, esok maksud tau ngan mata. Jaga siung untuk hidup, pejam negon ni siung untuk ti. Si dalam esok maksud tau minan ni. Si dah kau jauh terus dibuka yang nampak. Ayok sedih yang nampak. Tama kuang orang mata. Si dah muda orang tau datar orang mata dah semua ni. Iman, aku si tu nak kurang itu orang mata. Itu kusit datang aja buku saya ni. Emang aku duduk begini si mana tu duduk dan sida kan orang di tamninga. Nukut itu kan orang di tamningi. Sida emang naik lepas. Tapi emang nukut dia awak ni kita kan nak seorang pun. Tapi aku duduk begini si mana datang nak seorang seorang macam. Upah dia tu nangis. Kalau emang dia datang sendiri. Emang aku duduk begini si mana dah kat dia pun. Pijak sama aku, aneh gitu aku, ayo sedi samnehat. So tu ni jauh, ini ni tu nak kuti gigi. Pijak gigi yang kuti aku, kiku ni aku, kiku mana situ ni nak hamnat. Tama kau itu, tak semua ni tu kusuk jauh nampat. Tama kau rekara tu susu bunyi ane, saya tu semua tahun ada. Tiada orang negri tak khusyuk ya juga ni. Tu saya umanikudu in nama kita mana unik kahat tu ni tu saya umanikud. Ammaru pokai mau gati gud. So dunia tuh cuma orang titi pedia rumata. Ukiu katumu aku tingkat seokut. Tama orang tu dah bunga itu mangan ini pada nama kami. Emang kalau aku tinggal sih orang tidur, okey otak tu mesti orang orang tidur. Umi abdul, ekwa, tapi nama umi abdul kami iki majud. Atang ikat, atang kung keluar jadi kisah ni. Angin jauh kami tu, ramai keluar jadi kita orang nama ni. Kita kata kata orang nama tu ini ni tak kurang temingi. Ini tak kurang aku yang kanu jauh mangat. Nadiu nasiok tidur itu, kanu itu kusah kambang ada, kanu hidung mengada, temen kita kau tak katakan nombat, temen kau kau jadi majuri kau berorok semang macam mana, amaru tak kau saya ni minum nanti, kambang minum ni, minum kena kuasiu, saya ni minum ni dokumen kuasiu. Teko kita kagat taksi mau main mata, ukuah ukuah ni nona kartu ini, mana dia kos kartu ini, ඉමන්නේ ද ඕටි කිතු නිජට කොහෙම කොටට සොඩු තුනේ ඔකෝටි විජෝෂ මොමට කින්න කම්නිගේ මට දෝ තමක හම්ම විනිගි සවුනි විනි හම්ම විනිගි නික්ක කකුරුක් තෝෂි මනි තොකින් මින් තමක ඉනි හම්ම විනිගි නුනහප් විනිගි කින්න කරමි තක්ක ඉනි සොඩු සවුනි විනි තකටියෙන් ඉච්චු සවුනි විනි දුරමක් කොනේ නේ යවුටි කකුරුක් තෝෂි මයි පින්නේ තේවන්න කෝවි යවත් කෝවි මයෝ දුක් කරතොන මෙයන තුනේ නුනහප් විනිගි නුනහප් විනිරින් මගු උපරුනි ඉනු නුනහප් විනිරින් මගු තමකුනි නේද තමකුනු කිසේන කෝවි මජු මනස සෞර පද්දේ දකට පිට පැටිගු නකින් ගාමි කුමඟට ඉන්නු යුතිගු කිතෝ තෝෂ මගට සොඩ කින කුජෝනි කුවට තකොසොනු විනම් නැතේ කුෂම් නැතේ ද කවින උකුව කඩනි නැතු ඉවන්නේ සුමර ඔක්ෂමන් නම්මට අඩෙන කවගෝන තම වකමාති තෝනි කු කොක් කොක් තප්තුමු ඉවන්නේ සුම ඉසුම හන් නැසති කිතේන ඉද කුෂ කකටි ජිනි සිති ගෝ කෝෂ කකටි ජිනි නැති වූ තකො උවට්ටි නේද ගියෝ සුගියෝ ජීවුරෝ එවන් නකෝය වටේට තුවිනි අවංගත් සාදීරියමි අලාෂ්කමින්තු තමවුන් කානදමු අකුබිතුනුත් ක්ලාස්ටේනු නන්න තමක් තවිනේද කුසිදී ඔකෝෂකවති වී ද ඉනුක්ති දෝකෝෂිදී තත් තමානි නුනහම්මත ඉතමයි නුනගී නැසෙම යන ඉම්මතුකාරුනි නුනගී යන තවන්න රුෂාපේ ඉම්මතුකාරුනි නුනගී යනිකු සිජ්ජන කකිටෙනි තවන් නම් නිකුෂුගේ යරුම් නිකුෂෙම යින්නේ ඒ තපුම කරා කය කොයන්නමෙ
1: Dana, hola. Nebliok tenyu ke kawgakko kuyen mi Jonathan. Kangyak tuga ping mi utak. Nuna ring ni piva lia yuri gyi kakata gata. Dana ri kikik tak juang mi piva lia yuri gyi yu nerek tuk inangyak sila umat. Piva lia yuri gyi urok tuk nuk karok dilugu. Tusang figilaw may labo o kanwile o katak si mangmangan.
2: Eh, kuyan na may. Yeah, kuyan na may Karen. Eh, maanapig, nilagay ako na sibulle ka ma. Sibulle pa at kami tapbo na. O kakaya di tayo natunga. Tapbo nga, pinasuwa ka tolo ka ma. Tama ako sa nulo nga. Kikita ko yung tolo nga, kikita ko yung may. Tama si mga pinasawa ka to yung mayo nga dako nga bisimay at ka bisimay yung tiyara to nilo kubiyat nga lo
1: teka ni kikik takjuang me pero si mavit uvaro ni kano ako ni utigi yung tao vana kikik takjuang me utaw rakpe
2: eh tama ni inyong ni kurlo nga kikik takjuang me and that was 1965 ni tamani tamani muto min natungalo sigit ni man no yo tikit mo eh ammalo dabani kasimayo ka tong migama hamala kunni ila tuminillo ma debuchme ay takin eh akago na kay tisamawlak tu tamani tumilyo ka tawas mayunga hamala kutigo
1: hey
2: teme de bang man
1: Kanoileu kattak semaville ifiu inu singani kisuriri yuro semavit. Kanoileu kattak mangakpit kaui kanne romallunga.
2: Ei, daavanili avanikkanne. Haamalikkunne ilo tinnanga. Daavanilu katimayu katta kotas. Katimayu katta kotasimallunga. Uumayu lakikkunne. HTO, HTA,